0: අධික තරබාරුවෙන් පෙළෙන කෙනෙක් නම් මේ දෙය කියන දේ කට් ඔෆ් කළාට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනිකුත් කාරණාව තමයි මේ ආහාර රටාව වගේම එක්සර්සයිස් ව්‍යායාම. අපි අනිවාර්යෙන්ම ව්‍යායාම කළ යුතුමයි. එතකොට තමයි අපේ ශරීරයේ තියෙන මාංශ පේශී හොඳින් ක්‍රියා කරලා ෆැට් බර්න් අනවශ්‍ය මේදය ශරීරයෙන් දහනය කරලා පිට කරලා යවන්නේ. හොඳට දාඩිය දානකම්ම අපිට පුළුවන් ව්‍යායාමවල නිරත වෙන්න. මෙන්න මේ කියන විදිහට අපේ ජීවන රටාව හදාගන්න පුළුවන්. අනිත් එක තමයි අපි බොහෝ දිනක් පුරුදු වෙලා ඉන්නවනේ ජිම් එකට යන්න, එක්සර්සයිස් කරන්න. මෙතනදී අනිවාර්යෙන්ම අපි කරන මේන් එක්සර්සයිස් වලට කලින් වෝම් අප් එක්සර්සයිස් කරන්න ඕනේ. ශරීරය මුලින්ම උණුසුම් කරන්න ඕනේ, ස්ට්‍රෙචින් එක්සර්සයිස් කරන්න ඕනේ. නිවැරදි ආකාරයට ව්‍යායාම කිරීම අනිවාර්යෙන්ම කළ යුතුයි. එහෙම නැති වුණොත් ඒත් කොන්ද කැක්කුම එන්න පුළුවන්.
1: වෛද්‍යතුමනි, මේ දිනවල කොන්ද කැක්කුමක් එක්ක අපට අසන්න ලැබෙන රෝගී තත්ත්වයක් තමයි මේ සයිටිකා කියන රෝගී තත්ත්වය. මොකද මේ සයිටිකා කියන රෝගී තත්ත්වය, ඒ වගේම තමයි මේ රෝගය ඇතිවීම සඳහා යම්කිසි වයස් සීමාවක් තියෙනවද කියන එකත් මම දැනගන්න කැමතියි.
0: ඔව් නිරෝෂි, අපි කලින් සඳහන් කරපු නිසා මේ සයිටිකා ගැන අපි දැන් තවදුරටත් කතා කරමු. මේ සයටික් නර්ව් එක තෙරපීමකට ලක්වීමේ රෝගය තමයි සයටිකා කියන්නේ. ඇලෝපතික වෛද්‍ය ක්‍රමය අනුව ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී ගුද්‍රසි කියලා හඳුන්වනවා. ඒකට හේතුව තමයි මේ ගුද්‍රසි කියලා කියන්නේ ගිජු ලිහිණියෙකු වගේ ඇවිදිනවා කියලා කියන්නේ. ඒ අර්ථයෙන් තමයි ගුද්‍රසි කියන නම දීලා තියෙන්නේ. මොකද මේ සයටික් නර්ව් එක තෙරපීමට ලක්ුණාම ඇත්තටම පුද්ගලයෙකුගේ ඇවිදීමේ විදිහ, ආකාරය, අපි කියනවා වෝකින් ගේට් එක කියලා, මේක වෙනස් වෙනවා. මේ වෝකින් ගේට් එක වෙනස් වුණාම එයා ඇවිදින්නේ හරියට ගිජු ලිහිණියෙක් ඇවිදිනවා වගේ තමයි, දෙපැත්තට පොඩ්ඩක් බර වෙලා. මොකද එයාට කකුල හරි විදිහට තියන්න බෑ, හරිම වේදනාකාරයි. මම හිතනවා අපි මේ කොන්ද කැක්කුම අද මේ මාතෘකාවේදී මෙන්න මේ සයිටිකා කියන රෝගය ගැන වැඩිදුරටත් කතා කළොත් හොඳයි කියලා මං කිව්ව වගේ ගොඩ දෙනෙක්ට තියෙන නිසා. එතකොට දැන් සරලවම දන්නවා සයිටික් නර්ව් එක තෙරපීමකට ලක්වීම තමයි මේ සයිටිකා කියන්නේ. මේ ස්නායුව තෙරපීමකට ලක්වෙන්න අවස්ථා කීපයක් තියෙනවා. සරලවම මම අවස්ථා දෙකක් කිව්වොත්, එකක් තමයි කොඳු වැට පේලිය ආශ්‍රිතව කොඳු වැට දෙකක් අතර තියෙන ගැප් එක, හිඩස අඩු වීම නිසා ස්නායුව තෙරපීමකට ලක්වීම. දෙක, අපේ හිඩස මේ කොඳු වැට තිබිය යුතු හිඩස අඩු වීම නිසා මේ කොඳු වැට මැද්දේ තියෙනවා ඩිස්ක් එකක්. මේ ඩිස්ක් එක එළියට නෙරනවා, ඩිස්ක් බල්ජ් අවුට් එකක් එනවා. මේ හේතුව නිසාත් සයිටික් නර්ව් එක තද වෙන්න පුළුවන්. තුන්වෙනි ආකාරය තමයි පිරිෆෝමිස් මසල් එක කියලා මසල් එකක් තියෙනවා, මාංශ පේශියක් තියෙනවා අපේ මේ කලවා ඇතුල් පැත්තේ. එතකොට මේ මසල් එකක් ටිකක් ප්‍රමාණයෙන් විශාල මසල් එකක්, මාංශ පේශියක්, මේ හරහා තමයි සයිටික් නර්ව් එක ගමන් කරන්නේ. එතකොට මස්පිඩු තදවීම නිසාත්, මේ පිරිෆෝමිස් මසල් එක තදවීම නිසාත් විශේෂයෙන්ම, ඒ වගේම කොන්දාශ්‍රිත මසල්ස් මාංශ පේශී තදවීම නිසාත් සයිටික් නර්ව් එක තෙරපීමකට ලක් වෙන්න පුළුවන්. දැන් අපි මේ කතා කළේ කොහොමද මේ සයිටිකා ඇති වෙන්නේ කියලානේ. දැන් අපි බලමු මේ තමන්ට සයිටිකා කියන රෝගෙ තියෙනවද කියලා අඳුනගන්න විදිය. එකක් තමයි කොන්ද ආශ්‍රිතව බෑන්ඩ් එකක් වගේ තද වේදනාවක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම තට්ටමට කිට්ටුවෙන්, කියන්නේ අපේ කොඳු වැට පේලියේ කෙළවර කොටසේ. අනිත් ලක්ෂණය තමයි කොන්දේ සිට දෙපතුල දක්වා ඒ ගමන් කරන මාර්ගය දිගේ වේදනාවක් උඩ සිට පහළට ගමන් කරන්නාක් වගේ දැනෙනවා. රේඩියේටින් පේන් එකක් දැනෙනවා. එහෙම නැත්නම් අපි කියනවා

සාමාන්‍යයෙන් රෝගියෙක් විස්තර කරන්නේ මේක මට කොන්දේ ඉඳලා ડોක්ටර් කරන්ට් එකක් යනවා වගේ දැනෙනවා කකුල දිගේ. එහෙම නැත්තම් කියන මුළු කකුලම ડોක්ටර් හිටපු ගමන් කිරි වැටෙනවා. මං හිතන්නේ මම මේ මගේ රෝගින් කියන ලක්ෂණම කියන්නේ එතකොට ඔයගොල්ලන්ට ගොඩක් මේක ෆැමිලිය වෙන්න පුළුවන්. Tamanටත් මේ ලක්ෂණ තියෙනව නේද කියලා දැනෙන්න පුළුවන් නිසා. තව ලක්ෂණයක් තමයි මේ රෝගීන්ට ඇති වෙන සෙරප්පුව දානකොට සෙරප්පුව හරියට කකුලට හසුරව ගන්න බැරි කම. අනිත් එක තමයි අපි කියනවා මේ කොට්ටයක් කුඩින් යනවා වගේ කියලා. මෙන්න මේ කියන ලක්ෂණ. මෙතනදිත් නිරෝෂි මන් තවදුරටත් ටිකක් අපි දීප්ලි ගැඹුරින් කතා කළොත් මේ ස්නායු තෙරපීමේ මුල් අවස්ථාවේ ඉඳලා මේ උග්‍ර වෙන අවස්ථාව අපි වර්ස්ට් කන්ඩිෂන් එක ගැන කතා කළොත් මේ ලක්ෂණ මුලින්ම වේදනාවක්කින් පටන් අරගෙන ඊට පස්සේ ටිකෙන් ටික හිරිවැටීමකින් තමයි කෙලවර වෙන්නේ. ඒකනේ අන්තිම අවස්ථාව යනකොට කකුලක් කියලා තියෙනවා කියලාවත් තේරෙන්නේ නැති මට්ටමට පත් වෙන්න පුළුවන්. ඒ වගේම තව ලක්ෂණයක් තමයි මේ කකුලේ බරගතියක් දැනෙනවා. සාමාන්‍යයෙන් රෝගීන් කියන්නේ ડોක්ටර් කකුල උස්සලා බිමින් තියන්න බෑ. මේ කකුල හරි බරයි වගේ තේරෙනවා. හරි අමාරුයි කියලා. අනිත් එක තමයි කෙලින් කකුල අපි සාමාන්‍ය නිවැරදි විදිහට ඇවිදින විදිහට මේ සයිටිකා රෝගීන්ට කකුල හසිරවීමට තියෙන අපහසුව. ඔවුන් කකුල ගේන්නේ වටයක් අපි ටිකක් කෙලින් තියන්න ඕනේ නම් පාදේ මොවුන් රවුමකින් තමයි කකුල වටෙන් ගෙනල්ලා තමයි තියන්නේ. මොකද කෙලින්ම කකුල ඉස්සරහට තියන්න බෑ නර්ව් එක තද වෙන නිසා ස්නායු තෙරපීමකට ලක් වෙන නිසා. එතකොට ඔවුන් නොදැනීම ඔවුන්ගේ ඇවිදින විලාසය වෙනස් වීමකට ලක් වෙනවා. බොහෝ වෙලාවට මේ සයිටිකා රෝගී තත්ත්වය ඇති වෙන්නේ එක් පැත්තක පමණයි. හැබැයි තව සුළු පිරිසක් ඉන්නවා කකුල් දෙකේම මේ සයිටිකා කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ කියන රෝග ලක්ෂණ තමයි ප්‍රධානවම ඇති වෙන්නේ. ඊට අමතරව සමහරක් වෙලාවට මාංශ පේශී වල දැවිල්ලක් වගේ අපි කියන බර්නින් සෙන්සේෂන් එකක් දැනෙනවා, පින්චින් පේන් එකක් දැනෙනවා කියන රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. මම සරල ක්‍රමයක් කියන්නම්. ගෙදරදීම තමන්ට බලන්න පුළුවන් ක්‍රමයක් සයිටිකා කියන රෝගී තත්ත්වයේ තියෙනවද, එමත් නැත්නම් කොඳු වැට පෙළ ආශ්‍රිතව යම්කිසි ස්නායුවක් තෙරපීමකට ලක් වෙලාද කියලා බලන්න පුළුවන්. බිම එමත් නැත්නම් ඇඳේ හරි හොඳින් හාන්සි වෙන්න ඕනේ, නිදා ගන්න ඕනේ උඩුබෙලි අතට. ඒ කියන්නේ අපේ තට්ටම ඇඳට හිටින විදිහට, අපි උඩ බලාගෙන ඉන්න විදිහට හොඳින් දිගා වෙලා එක කකුලක් දන හිසෙන් නවන්නේ නැතුව අපේ හිප් ජොයින්ට් එකෙන් උකුලෙන් කකුල ඉහළට ඔසවන්න. සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයෙක්ට මේ කකුල අංශක 90ක් වෙනකම් ඉහළට ඔසවන්න පුළුවන් වෙන්න ඕනේ කිසිදු වේදනාවකින් තොරව. හැබැයි Tamanta sciatica nerve එක, මේ sciatic nerve එක තෙරපීමර ලක් වෙලා නම් කකුල ඉස්සීමේදී දැනෙනම කොන්දෙන් තද කරන වේදනාවක් සහ කකුල දිගේ අපි කියනවා ස්ට්‍රෙචින් පේන් එකක් දැනෙනවා. ඒ මට්ටමේ අනිවාර්යෙන්ම එහෙමනම් අංශක 90ට වඩා අංශක 90 කියන මට්ටමට ගේන්න කලින් ඒ වේදනාව ඇති වෙනවා. ඒ වේදනාව ඇති වුණ මොහොතේදී දන හිසෙන් කකුල නැමුවොත් අර වේදනාව ටිකක් අඩු වෙනවා අපිට දැනෙනවා. එතකොට ඔන්න ඔය විදිහට සරල ක්‍රමයක් මේ ගෙදරදි තමන්ට උනත් කරන්න පුළුවන්. තමන්ට බලන්න පුළුවන් තමන්ට මේ සයිටිකා කියන රෝගී තත්ත්වය තියෙනවාද කියලා පළමු අදියරේ විදිහට. මේ පරීක්ෂණය මේ ටෙස්ට් එක නෙගටිව් වුණා කියලා

0: ඉඳලා එහෙම වේදනාවක් දැනුන්නේ නැහැ කියලා තමන්ට සයිටිකා නැහැයි කියලා අපිට නිගමනයකට එන්න බෑ. හැබැයි මේ විදිහට වේදනාවක් දැනෙනවා නම් අපිට 90%ක්ම හිතන්න පුළුවන් නිගමනයකට එන්න පුළුවන් ඔව් සයිටිකා රෝගී තත්ත්වය තියෙනවා කියලා.
1: වෛද්‍යතුමනි මේ කොන්ද කැක්කුමට ඒ වගේම සයිටිකා කියන රෝගයට කොහොමද දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ ප්‍රතිකාර කරන්නේ? මොකද අපි අහලා තියෙන දෙයක් තමයි ආයුර්වේදයට හැම ප්‍රතිකාර ක්‍රමයකටම චිකිත්සා සූත්‍රයක් තියෙනවා කියන එක. ඒ අනුව ප්‍රතිකාර නොකළ යුතු අවස්ථා සහ ප්‍රතිකාර කළ යුත්තේ කොහොමද යන්න පිළිබඳව පැහැදිලි කරන්න පුළුවන්ද?
0: ඔනිරෝෂි මේ කොන්ද කැක්කුම ආශ්‍රිතව ගත්තොත් කොන්ද කැක්කුම කියන රෝගී ලක්ෂණ රෝග ලක්ෂණයට ඒ වගේම කොන්ද කැක්කුම කියන රෝග ලක්ෂණය ඇතිවීමට බලපාන හේතු සාධක ඒ රෝගවලට අතිසාර්ථක ප්‍රතිකාර ක්‍රම තියෙන වෛද්‍ය ක්‍රමයක් තමයි දේශීය වෛද්‍ය ක්‍රමය. එහෙමත් නැත්නම් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය කියලා කියන්නේ. මොකද අපි ඕනෑම ලෙඩකදී ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී අපි ට්‍රීට්මන්ට් එක ප්‍රතිකාර කරන්නේ රෝග නිදානයට. එහෙමත් නැත්නම් සාමාන්‍යයෙන් පේන් කිලර් එහෙමත් නැත්නම් තාවකාලිකව වේදනා ශමනය ඔය වගේ ලෙහෙසි ප්‍රතිකාරවලට නෙමෙයි අපි ප්‍රතිකාර කරන්නේ. අපි යොමුවන්නේ අනිවාර්යෙන්ම රූට් කෝස් එකට නිදානයට. මෙතනදී ඔබ කිව්වා හරි චිකිත්සා සූත්‍රයක් තියෙනවා හැම රෝගයකටම ප්‍රතිකාර අපි කරනකොට. මම සඳහන් කරන්නම් මොන වගේ ප්‍රතිකාර ක්‍රමද ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී අපි සිදු කරන්නේ කියලා මේ කොන්ද කැක්කුම ආශ්‍රිතව. එතකොට මේ මම කිව්පු විදිහට මේ කොන්දුවට පේලියේ තියෙන වෙනස් වීමනේ හේතු සාධක වෙන්නේ මේ ස්නායු තෙරපීමකට. මෙතනදී අපි තෙල් අභ්‍යංග, ඒ කියන්නේ තෙල් ආලේප කරලා තෙල් ගාලා හොඳින් සම්බාහනයකට ලක් කිරීම, ඒ වගේම කටිවස්ති අපි උඳුවලල්ලක් සාදලා කොඳුවට පෙළේ අදාළ ස්ථානයට සවි කරලා තෙල් බහලනවා පැය භාගයක් වගේ කාලයක්. ඒ වගේම අපි ස්වේදනය එහෙමත් නැත්නම් හයි ස්ටීම් එකක් අපි හර්බල් ස්ටීම් එකක් ඇල්ලීමේ ප්‍රතිකාර ක්‍රම තියෙනවා. මේ විදිහට බොහෝ ප්‍රතිකාර ක්‍රම රාශියක් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ පත්තු ආලේපය. මේ වගේ ප්‍රතිකාර බොහෝමයක් තියෙනවා මේ කොන්ද කැක්කුම සුව කිරීමට. මෙතනදී අපි දෝෂ පිළිබඳව තමයි වෛද්‍යවරයා අවධානය යොමු කරන්නේ. නමුත් දැන් මේක අහගෙන ඉන්න අපේ ශ්‍රවණය කරන කට්ටියට දැනගන්න මම සරල විදිහට පැහැදිලි කරන්නම් මෙතනදී මොකක්ද අපි කරන්නේ මේ ප්‍රතිකාර ඔස්සේ කියන එක. එකක් තමයි මුලින්ම මේ අපි මේ තියෙන මස්පිඩු වල තද බව අපි ලිහිල් කරන මස්පිඩු ලිහිල් කරලා තිබිය යුතු නියම මසල් ටෝන් එකට අපි ගේනවා. අපි මම මේ කලින් සඳහන් කරපු ප්‍රතිකාර ඔස්සේ. ඒ වගේම තමයි කොඳුවැට පේලියේ තිබෙන ඒ හිදස ඒ ගැප් එක අඩු වෙලා තියෙන අවස්ථාවෙන් ගැප් එක තිබිය යුතු නියම ප්‍රමාණයට අපි අරගන්නවා අපේ තියෙන විශේෂිත වූ පත්තු වර්ගවලින් තෙල් අභ්‍යංග ඒ වගේම ස්ටීම් මේ කියන ප්‍රතිකාර ඔස්සේ. ඇත්තටම කියන්න ඕනේ අපි බිෆෝ ට්‍රීට්මන්ට් සහ ආෆ්ටර් ට්‍රීට්මන්ට් කියන ප්‍රතිකාර කිරීමට පෙර සහ ප්‍රතිකාර කිරීමෙන් පසුව එක්ස්රේ අරගෙන බැලුවොතින් හොඳාකාරවම අපිට ප්‍රතිඵලය සනාථ කරන්න පුළුවන් මේ කොඳුවට පේලියේ තියෙන ඒ විශ්මිත විදිහට තියෙන වෙනස්කම අපේ පත්තු ආලේපයෙන් පස්සේ. ඒ වගේම තමයි ඒක අපි කොඳුවට පේලියේ තියෙන වැරදියට සකස් වෙලා තියෙන දේවල් අපිට හරි ගස්වීමේ හැකියාවක් තියෙනවා ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට. අනිත් කාරණාව තමයි මේ මුළු කකුල දිගේම ඒ තද වෙලා තියෙන මස්පිඩු තදවීම නිසා තියෙන රෝග ලක්ෂණ මේ හැම දෙයකටම

0: අපි හිරිගතිය නැති වෙන මේ හැම දෙයකටම ප්‍රතිකාර සිදු කරනු ලබනවා. කියන්න සතුටුයි නිරෝෂි, ඇත්තටම අපි කියන්නේ ලාස්ට් ස්ටේජ් එකට ආවට පස්සේ, අවසාන අවස්ථාවට ආවට පස්සේ අපි සර්ජරි එකේ මන සැත්කම් වලට භාජනය වීමට සිද්ධ වෙනවා. ඉතින් සැත්කම් වලින් තොරව සැත්කමකට භාජනය නොවි කොන්ද කැක්කුම හොඳ කරගන්න සාර්ථක ප්‍රතිකාර ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුල තියෙනවා. ඒ වගේම තමයි දීර්ඝ කාලීනව ලබා ගන්න පේන් කිලර්ස්, එහෙමත් නැත්නම් වේදනානාශක ගන්නේ නැතුව වේදනානාශක නැවැත්වීමට තරම් හැකියාවක්, වේදනාව නැති කිරීමේ ගුණයක් ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර තුළ ප්‍රතිකාර කර්ම තුළ අපිට මේ වෙනකොට හැකියාව ලැබිලා තියෙනවා මේ වෛද්‍ය ක්‍රමයට. ඉතින් ඒ වගේ සාර්ථක විදිහට මේ වෛද්‍ය ක්‍රමයෙන් කොන්ද කැක්කුම අපිට අඩු කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් කතාවක් වැරදි මතයක් මේක. නමුත් තියෙනවානේ සමාජයේ ආයුර්වේද වෛද්‍ය ක්‍රම, දේශීය වෛද්‍ය ක්‍රම කරනකොට ටිකක් කල් යනවා කියලා. ඇතර මේකට හේතුව එක කල් යාමක් නෙමෙයි, අපි රූට් කෝස් එක හොඳ කරන නිසා ඒ කාලය යන්නේ. හැබැයි මේ කොන්ද කැක්කුම කියන රෝග ලක්ෂණත් එක්ක බැලුවාම මේ රෝගයේදී ඔබට අත්විඳින්න පුළුවන් පළවෙනි දවසේම අපි ප්‍රතිකාරය කළාම රෝගියා 90%ක් 50%කට වඩා වැඩි සක්සස් රේට් එකක්, වේදනාව අඩුවීමක් අපිට දකින්න ලැබෙනවා.
1: ඉසුති වෛද්‍යතුමනි අද දවසේ අපේ වැඩසටහනට සම්බන්ධ වුණාට.

0: ජීවිතය ගැන කතා කරනකොට උඟ දෙනේ කියන දෙයක් තමයි කොච්චර සැරසුම් කරලා දේවල් කරන්න ගියත් ජීවිතේ සාර්ථක කරගන්න තවම බැරි වුණා කියන දේ. ඉතින් මේ වගේ අවස්ථාවකදී කෙනෙකුට කොතන හරි තැනකදී මොනවා හරි වැරද්දක් වෙලා තියෙනවා වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී කෙනෙකුට තියෙන පුරුදු ආකල්ප වගේ දේවල් සමහරක් වෙලාවට මේ සාර්ථකත්වය කරා යන ගමන අඩාල කරන්න හේතු වෙන්න පුළුවන්. ඉතින් මේ පුරුදු ආකල්ප දියුණු කර ගැනීම සඳහා අපට හොඳ මඟ පෙන්වීමක් අවශ්‍යයි නේද නිරෝෂි?
1: ඔව් කමිල. ඉතින් ඒ පිළිබඳව කතා බහ කරන්න අද දවසේ අපිත් එක්ක එකතු වෙනවා මානව සම්පත් කළමනාකරණ උපදේශක අමින්ත සුගද්ද ඩිසිල්වා මහතා.
2: ආයිබෝන් නිරෝෂි, අපි අද විශේෂ දෙයක් ගැන කතා කරනවා. ලංකාවේ ඉන්න අපි ඕගොල්ලෝ ඉන්නේ නව ශ්‍රීලන්තේ. මේ කතාව තමයි චීනය ගැන. චීනෙ තියෙනවලු උණ ගහක්. මේ චීන උණ ගහ ගැන තමයි නිරෝෂි අද අපි කතා කරන්නේ. මෙතන තියෙනවා චයිනීස් බැම්බෝ ට්‍රී, චීන උණ ගහ. එතකොට සාර්ථකත්වය හොයන කෙනෙක්ට ඇත්තටම වටිනාම අදහසක් අපි අද උදේ පාන්දර දෙනවා. සාර්ථකත්වය කියලා අපි හිතනවා මේක දවසකින් දෙකෙන් සිදුවෙන දෙයක් කියලා. හැබැයි එහෙම නෙමේ වෙන්නේ. ඒ වෙනුවෙන් අවශ්‍ය වෙනවා කාලය, ඒ වගේම ඉවසීම. ඊළඟට ටික කාලයක් මේක බලාගෙන ඉන්නත් සිද්ධ වෙනවා. අපි හිතනවා ගොඩක් වෙලාවට අද බීජේ දැම්මට පස්සේ හෙට ගහ හැදිලා අනිද්දා පළදා වෙයි කියලා. හැබැයි එහෙම වෙන්නේ නැහැ. එතකොට මේ සාර්ථකත්වය උදෙසා යන ගමනත් ඒ වගේ ඉවසීමෙන් යන්න ඕන ගමනක් නිරෝෂි. එතකොට මේ චීන උණගහ අපිට කියලා දෙන්නේ ඉවසීමෙන් යා යුතු ගමනක් ගැන. ඊළඟට අවුරුදු පහක් මේ පෙරදිග ලෝකයේ එනම් චීනයේ බිහි වූ මේ උණගස් විශේෂය ලෝකයේම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ චීන උණගහ විදියට. සාමාන්‍යයෙන් මේ උණගස වැඩිවීමට වසර 5ක කාලයක් යනවලු. හැබැයි 5ක කාලයක් යනවා කියන්නේ මේ පවුරුදු 5ම පොළොවේ යටළු වෙලා ඉන්නවා කියන්නේ. එතකොට මේක බීජේ පොළොවට දැම්මට පස්සේ ඒකට නොකඩවා ජලය, පොහොර, ඛනිජ ලවණ දාන්න ඕනේ. දාලා සාත්තු කරන්න ඕනේ. ඊට පස්සේ මේ අවුරුදු 5 ඇතුළත කාටත් පේන්නේ නැතුව හිමින් මේ බීජය පොළොව යට වර්ධනය වෙනවා. ඊට පස්සේ තමයි ලොකුම දේ වෙන්නේ, බෑන් කියලා. අවුරුදු 5ක් සම්පූර්ණ වුණාට පස්සේ මේ චීන උණගහ පොළොව පසාරු කරගෙන පිටතට එනවලු. ඊට පස්සේ වෙන දේ තමයි සති 5ක් ඇතුළත අඩි 90ක් උසට යනවලු. සති 5ක් ඇතුළත නිරෝෂි අඩි 90ක් උසට යනවලු. දැන් ප්‍රශ්නයක් තියෙනවා, අවුරුදු 5ක් පොළොවට හිටිය චීන උණගහ පොළොවෙන් උඩට ඇවිල්ලා සති 5ක් ඇතුළත කොහොමද අඩි 90ක් උසට යන්නේ කියලා ප්‍රශ්නයක් එනවා නේද? දැන් ප්‍රශ්නේ තමයි මේ ගහ හැදුනේ, මේ ගහ වර්ධනය වුණේ සති 5 නිසාද නැත්නම් අවුරුදු 5 නිසාද කියලා. ඇත්තටම ඇස්තක වහගෙන චුට්ටක් හිතන්න. පැහැදිලිවම මේ වෙනුවෙන් අවශ්‍ය වුණේ අවුරුදු 5ක දීර්ඝ කාලයක් කියලා ඔබට වැටහෙනවා ඇති. එතකොට මේ අදාළ කාලය තුල හරියට වතුර ටික, පොහොර ටික දැම්මේ නැත්තම්, පෝෂණය කරේ නැත්තම්, සත්කාර කළේ නැත්තම් ගහ පොළොවේ යටින්ම මැරෙනවා. නමුත් වැඩේ උනේ ඉවසීමෙන් නිවැරදි ලෙස සත්කාර කරමින්, පෝෂණය කරමින්, නිරන්තරයෙන්ම අවධානය යොමු කරමින් අපි මේ දේ කළා. ඊට පස්සේ තමයි අදාළ ප්‍රතිඵලය ලැබුණේ. ඉතින් ඔගොල්ලෝ සිහින විශ්වාස කරනවා නම්

ඔබට මේ කතාව ආදර්ශයක් වෙන්න පුළුවන්. ඔබගේ සිහින දිනවීම සඳහා ඔබ කොපමණ කාලයක් සැක්‍රිෆයිස් කරන්න කැප කරන්න බලාපොරොත්තු වෙනවද? ඉවසීමක් තියෙනවද ඒ සඳහා? ඉතින් ඔබේ සිහිනේ ජයග්‍රහණය කරන්න කාලයට ලබා දෙන්න පුළුවන්. හැබැයි ඒ වෙනුවෙන් ඔබට මහන්සි වෙන්න වෙනවා. කාලේ යනතරමටම තමයි සාර්ථක ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි එහෙම කරද්දී අපිට විශ්වාසයක් තියෙන්න ඕනේ අපි නිවැරදි ගමනට නිවැරදි විදිහට සාර්ථකත්වය කරා යනවා කියලා. හැබැයි මෙහෙම යනකොට කාලයක් ඔබගේ අරමුණ වෙනුවෙන් යනකොට ලෝකයේ සමහර වෙලාවට ඔබගෙන් ප්‍රශ්න කරන්න පුළුවන් කෝ ඔයාගේ ප්‍රතිඵල තාම නැහැනේ කියලා. ඉතින් ඒ නිසා ඔබ ලෝකයට ප්‍රතිඵල දෙන්න ඉක්මන් කරන්න එපා. බොන්සායි ක්‍රමයට හරි නැත්නම් ෂණික කුත්තුවක් හදනවා වගේ අපිට මේ වැඩේ කරන්න බෑ. එතකොට මොකද වෙන්නේ? ප්‍රතිඵල දකින්නේ නැතුව ඔබ අවිශ්වාස කරනවා. ඉතින් ඇත්තටම වෙන්නේ ඔබ ඔබගේ සිහිනය පිළිබඳ විශ්වාසයක් තියාගන්න. ඒක දිනවීම පිළිබඳ ඔබේ සිත තුළ සැඟවී ඇති බලය. ඔබ ළඟ ලොකු බලයක් තියෙනවා. ඒක අවදි කරගන්න එක විතරයි. අර සැඟවිච්ච බලය අවදි කරගන්න. ඊට පස්සේ මේක ප්‍රතිඵල දකිනකොට බලාගෙන ඉන්න අය කට්ටිය මවිත වෙන්න පුළුවන්. ෂොක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා හොඳම දේ තමයි ඉවසීම. ෂණික ප්‍රතිඵල ගොඩක් වෙලාවට අපි බලාපොරොත්තු වෙනවානේ. එහෙම වෙලා ෂණික ප්‍රතිඵල අපිට හම්බුනේ නැතුණාම නිරෝෂය අපි මොකද කරන්නේ? අපේ සිහිනය, අපේ කැපකිරීම, අපි කරපු සියලුම දේවල් ටික අත්හැරලා දානවා. ඉතින් ඒ නිසා හොඳට මතක තියාගන්න අර ස්මාර්ට් ගෝල් එකක් හදාගෙන මේ දුෂ්කර ගමන ඉස්සරහට යන්න අපි හදාගමු. එතකොට සටන දුෂ්කර වෙන තරමට තමයි ලැබෙන ප්‍රතිඵලයක් අපිට මිහිරි වෙන්නේ. දැන් කියනවනේ ලස්සන සින්දුවක් තියෙනවා, උත්සාහය උක් දණ්ඩක් වැන්නේ වැළඳූ පසුවයි මිහිර දැනෙන්නේ කියලා. බලන්න උගහක් කනකොට ඔගලොන්ට කොහොමද කියලා හරි අමාරුයි නේද? ඕකේ පතුරු ගහන්න ඕනේ, ඊට පස්සේ කොච්චර දෙයක් කරන්න ඕනද. එතකොට උත්සාහයත් ඒ වගේ. ඒක පාටම අපිට මේක රස විඳින්න බෑ. පතුරු ගැහුවත් අපිට බෑ. ඒක පොඩියට කපාගෙන කට ඇතුළට දාගෙන අපි හපන්න ඕනේ. ඊට පස්සේ තමයි අපිට ඒ සාරය අපිට ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒ නිසා මතක තියාගන්න, අපි හිතන්නක හොඳම උදාහරණයක් විදිහට ඔබ උපාධියක් කරනවා නම්, මාස්ටර් එකක් කරනවා නම්, PhD එකක් කරනවා නම් ඔබට කාලයක් යනවා. එතකොට ඒක පටන් ගන්නකොටම අපේ ගෝල් එකක් තියෙනවා, ස්මාර්ට් ගෝල් එක. අපි එක්තරා කාලයකින් මේක ඉවර කරනවා කියලා. එතකොට අධ්‍යාපනයේදී ඔබට කැපකිරීම කරන්න පුළුවන් නිරෝෂි ඔක්කොමටම. හැබැයි වැඩි වෙලා තියෙන්නේ අපේ සාර්ථකත්වයේ කරා යන ගමනේදී අපේ ව්‍යාපාරික අරමුණු වෙන්න පුළුවන්, නැත්නම් අපි වෙන අරමුණක් සඳහා යොමු කරනකොට මෙතනදී ෂණික ප්‍රතිඵල ලබන්න උත්සාහ කරනවා. ඉතින් බලන්න මේ වගේ දුෂ්කර ගමන් මඟ කාපු මිනිස්සු ටිකක්, ඊයොන් මාස්ක්, තෝමස් අල්වා එඩ්සන්, ස්ටීව් ජොබ්ස්, ඔය කියන හැමෝම මේ වගේ දුෂ්කර තැන්වලදී, දුෂ්කර මාවත්වලදී තමයි ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේකෙන් ගන්න තියෙන ලොකුම පාඩම් ටික තමයි අවසාන වශයෙන් අපි සමරි එකක් විදියට සාරාංශ කරලා ගත්තොත් වෙන්නේ, චීන උනගහේ අපිට දෙන පණිවිඩය තමයි අවුරුදු පහක් තුළ ඔබ පොළොවේ යටට ඉඳගෙන ඔබ ඕන කරන ශක්තිය ගන්න, ඔබ ඕන කරන ශක්තිය නිදිවරාගෙන ඉගෙනගෙන. දැන් තාක්ෂණය හරි දියුණුවේ නේද නිරෝෂි? එතකොට මේ ගොඩක් දේවල් අපිට තග්ගාල එක බොත්තමක් එවව ගමන් අපිට මේ හැම ඉන්ෆර්මේෂන් එකක් මේනවා. එතකොට ඉස්සර වගේ නෙමේ පුස්තකාලයකට ගිහිල්ලා ඉන්ෆර්මේෂන් ගන්න පොත් පෙරපෙරල ඉන්න ඕනේ නැහැ. ඔබට ඕන දේ ඔබ ගහපු ගමන්ම Google එකේ එනවා. එතකොට තාක්ෂණය ඔබට ඇවිල්ලා තියෙනවා. හැබැයි වෙලා තියෙන්නේ අද තාක්ෂණය අපිව වහලෙක් කරගෙන. හැබැයි ඒක නෙමේ සාර්ථකත්වයේ වෙන්නේ. අපි අපේ ගමන සඳහා තාක්ෂණය කොහොමද වහලෙක් කරගන්නේ කියලා. එතකොට තාක්ෂණය වහලෙක් කරගෙන අර අවුරුදු පහ තුළ අපි පෝෂණය අරගෙන ලෝකයට අපි ගැන බලාගෙන ඉන්න කට්ටියට අපිට මේ ජයග්‍රහණය පෙන්වන්න පුළුවන්. එතකොට

මේ චීන උනගහ මහා චීන උනගහ වගේ කාලය අරගෙන ශක්තිය වඩාගෙන ඔබගේ විශ්වාසය තියාගෙන ශක්තිමත්ව ඉදහැරෙන්න හරින්න. එතකොටම ඔබට අනිවාර්යෙන්ම ඔබේ ජයග්‍රහණය කරා ඔබට අවස්ථාව තියෙනවා ඉස්සරහට යන්න ජය ගන්න. ඉතින් නිරෝෂි අවස්ථාව ලබා දුන්නට බොහොම ස්තුතියි. අපේ ශ්‍රාවක නවසීලන්තයේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් සියලු දෙනාටම ජයග්‍රහී දවසක් අපි ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා අපි හැම වෙලාවෙම ඉවර කරනවා අපි සත්‍යමත්ව සිහියෙන් දිනමු ජීවිතය. ඔබ සැමටම ජය සතුට සාමය වේවා. ස්තුතියි.

0: අද දිනට සමුගන්න වෙලා වැවිල්ල. අපි හිතනවා අද අපේ වැඩසටහනෙන් ඔබට හරවත් දෙයක් ලැබුණා කියලා.
1: ලබන සතියේ සුන්දර පදාදා දිනේ අපි එනවා ඔබේ ආලින්දයට. එනම් ඊළඟ ඔබ සමට සුවදායක රාත්‍රියක්.